පූජිකින් සිත් මෙමෙත් අගේ නතරං මෙමෙතාගේ යා බරුයා 101.3 FM YFM මගුණයි සජලයි.